කාල අහන පූතාංග අභය පංග ගත්මතය පාර ගුණගණ උදාර මෝන ගණපර නාම නිර්පෑනකාම අත්තේ දොතපර චන්ඩ මෙත ගතය කණ්ඩ ආලෙසයි කර්ම වාදරිසය තරම සර්වාපරණ අඩයි අන්ඩන්ඩ බඩ්ඩයි